හර්ස් ඇල්වෝටීසාමියටීසා නම් සීනි එකවනී මිට බැඩි කුමිනා සීටා. හිවි සාසා නිසා කුමිනම් බිලි නරෝ බෝජස්ුවනි කවාසාසා අෆ්‍රිකා මශවීකී එකවා නිසා ටාටුක සරෝබෝ ජවසීකු කවාසාසා හපයින්දියා. නී පංගොවේටු කවාසුනයා ලෙව්ටු නවලෙටෙනි මියසිකි කුටොකා ෆ්ලාමුජකි හින්දි හලාෆු මාජුගුන්ජෝ බාඩය හබාරි නබාඩයි ටුටවලෙටෙනි මියසිකි වා අෆ්‍රිකන් හටිමයි මියසිකි කුටොකා ෆ්ලාමුජකි හින්දි. මනන්ලියකු සිකලිසා ඊදා හියා කිස්වාහිලියා ඕල් ඉන්ඩියා රේඩියෝ ඩේලි වප්පෙන්වා වසිකලිසාදි සසතු නවලෙටෙනි මියසිකි කුටොකා ෆ්ලාමුජකි හින්දි. වපෙන්වා වාසිකලිසාදි සසා තුනවලෙටෙනි කිපින්දි මාලුම් මාසුගුම්සෝ බාදහබාරි. මනන්ඩිලයා කුසිකලිසා ඊදාහියා කිස්වාහිලියා ඕල් ඉන්ඩියා රේඩියෝ ඩේලි වපෙන්වා වාසිකලිසාදි සසා තුනවලෙටෙනි මියුසිකි වා අෆ්‍රිකා.